නමං අන්තපොතකින්ද ඉරෙයි නිකිනා කිපත් එක බැනෙන් තමර්වනවා කි ඉපොකින් තනම කයි නෑ මේ ඉතිරිලි කියයි අයියෝ අර අයියන තොකන ගයින පැකේ අනකරියන කොන වෙත පොතකින්ද ඉරෙයි ඉපොකින් තනම කයි නෑ නේ මෙන් නෝරන් මීන් අනපෙකු ඈ නෝරකි නරකන් තමර්වන යෝයියා අනරපතනකො තෙ පොතකින්ද ඉරෙයි එතකොට කිත පොතකින් මකුරියාන්න එපා අනතොකන කයි තෙකිරි පෙස් නැෂනල් ලයිබ්‍රරි ඇන්ඩ් හා හයිප්ස් අයියෝ අර යපුන කෝස් අනපෙපා යෙයි තෙ පොන්නන ඉරෙයියා ආයනනසීම් නිපෞතකාත පොතකින් දෙයිදේ නිකකොරු ඉන්නනන් අනකයිනි පෑයිදේ ආනිපෞතකාස් පස්පාන් ආකරපුවන් තෙරපකව ඉරෝයාකේ ආකයිනනෝය තිනනන යසේවෙස් ඔව් අයිකාවකිනන් රොරොමනි කවයි එතීමේතෝ ටිකිරිපස් නැෂනල් ලයිබ්‍රරි ඇන්ඩ් ආකයිව්ස් නිකරවත පෙන ඇකකාවකි ඉපුකින කරිකිර කියන් තෙරපකව ආකරිකියන් තෙරපකව ඇතීමේන් යෝනි කිරිපස් එකමෝ මොත පොතකින් දෙයිදේ නනතොකනිකයි ටිකිරිපස් නැෂනල් ලයිබ්‍රරි ඇන්ඩ් ආකයිව්ස් ආනික කේවෙන කොනකොයි යනිකිරන් අනරපත කේ අනමාං පා අනකරකොයි යනපෙ නනතොකු ටිකිරිපස් නැෂනල් ලයිබ්‍රරි ඇන්ඩ් ආකයිව්ස් ඇතමෙරවයු නිකයිනිස් මේ කුණියෙන් තිපිරෝකි ඉනනන් නමකයි නයිකාන කොන් දෙකෙන් පය යොන්තු වයීත ඔ එයසාන සීම් අනෝපිස තේ උනුනි කිතනයි යනිකරවයි කකයි යෝ යරිගි පිරෝකි ඉන්තියෝනවාන්නි එකොතක මෙන් ජෝපිස් අයෝපා තයින් නය මොනික කකයි ඉන්තියෝනවාන්නි ඔපොන්නකෙ තිපිරෝකි අයපුනියා මෙයිත ගන්දනින් අපා අනමඟ කරවදිකි අයකකයි ගයි එමඟරගින්න මෙකින කිතක කරවුණු පොංගයි කයි අවරේක කොවවා කින බපයිනන කිනි පොබෝ කිනි කොයා කාරේක ය පිරෝ කින් කනාරුන පොපුණියයි ඉන්තියෝන් වාන්යන් කයි පොන්ති මෙන්නාන්නේ එරංගින කොකොස් අනිකයි නෝරකි ඉන්තින් තක කරව ඉංගෙන් නාන්නේ යන් අපනාන චෝපිස් අයෝන කොයෙත පොතන් නොමෙ තයි පොබෝ කි නිකයිනස් මෙතේතරයෝ පා අනවය කො ඩිපෝස් අන්නුරාම් රොරොන් අපෙන්තිපිතිපික් Yesa pentiku kailen sa Penrith Island ni kapunga na ananikira ni paete bupua te rita. Te tisol nte wike anaku, honi menga tangwa na pana perepos te pota kini bracemen. Eriki ayu onka yete imetu a ririkira kini bonde paan te petepeki. Yesa na pen tangwa ni mewa te ngate rita men te perepos na pe, hae te kukupa wawa, are yatako te saka iriri nte pe ane e puna vanu, pa enako na ni karike te paana kon te pe ane, ni karukua menga rukon te pare imina, nra pen nte na makaine ei. Tak upaya dia indo kau ia panu apa ini memang wakil apa ini orang wanda nama kain ni, karena anak roy pa ini katanya nak ia mengatakan anak ini mana ngan jebas, mereka ada tunggu anak konten noten group, nanti pun memang orang tuan, ingin nanti aku pungan antis, nape nanti aku kailan san, ya pun sih memang nanti awan wanda ngapung, ani mete nanti wajib puna nanti tadi. Oleh sana Prime Minister Samoa, Lauli Mailietoa, Lauatia Smith. Dekin napa aka pungana ki gaite rodon dikira ki on samo airo yara pata ki ken drug me sinani ko are anga te mani ya pupura na ko ya pa ananna no ya ayo te monta yere kana ko yi panana te prime minister are e ponta ari min te pai are ka ko pena ko te puina te pungin na ko ike abu kina ki ai women kan samo men ka bana ya pia are aka na mekina ki siringa te pos de ken drug me sydney australia yon vietnam Lauli, ada pun temin itu nampak ayah ibu kini terpota kini bracement netekin nantain ayang apa apa bracement naik apa, pati case ane, ada ya tanu tak tekan nanti orang nabi ayah sana kapera ka taran Samoa ane, ane tekan nak untuk Samoa observa. Joseph wa, wapui mesuah nanti dik, ya sana kosta, yon nana television vid namba, puning ayah ada itu tari min terpasi nikeng drug, ada coconut cartel, ada Lorenzo de Maruto via. Yon Chinbin City, nuwapui mete wana ni mei, hani kasiya. Steve Toffa, wapui mete nuwana ridiki, eesa ni kosta pa punroana, tafia ndetayani. Ewa ya kwan toki meaun tafia, ntetapore kasiya kiyei, oroana ndetayani, po sauni sam, wapumei suwana ridiki, ete ime tuangkai ni mena ni maangan, teonoraki, ipukia, akiangini kakaiyaki, kete intensive care unit, ipukini kuakina, aikarangini kakaiyaki menu korakora. Oyese terapata yon tonga at the Anti-Corruption Commission dekin na pati ministang kwan te pota kini bracement ea sangkain sasinaki imin san roi te kakaya yon na na case. Eta ko terapata ane, ari etape mea karawani makurini kakaya na koye tani makurini te tau teka aki akana mekinaki pa akaroi makurini kamengo pa sasinakin te ministang kwayo e kainis mea katani kamengo wan anabebe ayri te kabowi. Yero kong kaite keisani metante samus ntaka bowi meinano kete fasi mete straight court o ntona kiong rayana na konung wapui me wawa yei pungintia na makaina ei. Onditan nungoram rongrongon apenno nabe. Yese te bota kierang ni kakaitara itirera yon lepono na espolante ekin na baeta roi nida na tepeka Amerika. Ari